0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆෝ ෆිල්වැද දෙනුමුග අබදුවස්
1: රාජ්‍යහෙන්දනා

데린 게 허봉. ගඩින් දිහ ගඩි නවාර මිනිට් මේ නුව දිහ කෙ මෙග හර්ට්ස් දිවිහි එෆ් එම් දිවිහි එෆ් එම් මෙග ඩි ගල්කුන් මෙන් කුරියම් මිගෙන්දා එහුන් තරින්ගේ හොවන් ෂෝග මිහා හිසාබුන් දිබිෆවා මෙසේජ් එම් මිකියාල දෙනි මෙසේජ් ෆෝන් වෆ් මිවනි අම්මල් හොබා හුරිහා කුදින් රංගලු දො ෆහීවස් වර රංගලු කමන් උම්මේද කුරණි ජහාල දීබ කෑවෙනි ගයාමාස් වයිෆ වරන් හාස කොල්ලාණන් දෙන් අස්ස එන් කුඩුවවෙස් දෙන් ෆහී ವರ ಬೊಡ ಶುಕ್ರಿಯಾ ಅಮ್ಮ ಇಂಗೆ ಉಮ್ಮೇದು ಕುರಂ ಹಮ ಮಿ ಜಹಾಲದೆ ಲವ ವೈಫ್ ಅಡ್ವಹಂ ಹುರಿಕಮ ವೈಫ್ ಅವರ ಹಾಸಕೋ ಮಿ ಅಮ್ಮರ್ ಮಿ ಲವ ಮಿ ಹಿಮನಾಲ್ದೆನಿ ಏಮ ಮಿಹಾ ಹಿಸಾಬುನ್ ಕ್ಯಾವಿನಿಗೆ ಅಮಾಜ್ ಮಿ ಲವ ಗೆನಸ್ತೇನ ಮಿ ಲವ ಕಿಯಾಫ್ ಮಿವನಿ ಅಬ್ದುಲ್ ರೌಫ್

es un terengue jobo. ගඩින් එදිහගඩි 43 මිනිත් මේනුව දිහේකේ මෙගාහර්ට්ස් දිවිහි FM දිවිහි FM මෙගඩී ගල්ගුන් මෙන් කුරියම් මෙගෙන්දනි එහුන් තෙරින්ගේ හොවුන් මිෂෝයි කී එහුන් තෙරින් රික්වෙස්ට් කොල්ලා ලවත හිමනාල් දීගෙන් දිවිහි FM මොන් කුරියෙකෙන් දාෂෝයි අද මෙගඩී ග ලවෙන් හිමනාලම් බේනුන් කම ගවානම හම ලවේ රික්වෙස්ට් කොදුම්ගේ ෆුර්සතු ඔන්නානේ එගාර් ජෙහුමා හමිය ෂෝග බෑවිරිවන් එදේ කම ගවානම මවුලුමත් ෆුරි හැම කොල්ල දී ෆදි මෙගඩී ග අඩවහලන් එ බේනුවා ලවේගේ නන් ලියලාෆ් මෙසේජ් කොල්ලීම එ ලවතන් හිමනාල් දේනේ ಅಮೇಕಣಿ ಲವೇಕ ರಿಕ್ವೆಸ್ಟ್ ಕೊಲ್ಲಂ ಬೇನು ಕಮಗ ವೀನಂ ವೆಸ್ ನೂನಿ ಮೆಸೇಜ ಕಾಯಕೀಗ ಎವ್ವೆಸ್ ಫರಾತಕ ಲವೆನ್ ಹಾಸ ಕೊಲ್ಲಂ ಬೇನು ಕಮಗ ವಾನಂ ವೆಸೆ ಫುರ್ಸತ ಒನ್ನಾನೆ ಶೋಗ ಮಿಹಾ ಹಿಸಾ ಬಂದೆ ಅಲ್ಗುನ್ ಮಿ ಹಿಮನಾಲ ದೇ ಲವೇಕಿ ಶಲಬೀಗೆ ಲವೇ ಶಲಬೀಗೆ ಭವನ ಸುಂದರ ಮಿಲವ ಮಿ ಹಿಮನಾಲ್ದೇನೆ

0: es un teringue jobón. ගඩින් එගාර ගඩියම් මිනිට් මේ නෝ දිහේ කෙ මෙගහර්ට්ස් දිවිහි FM දිවිහි FM මෙග ඩිග කුරියම් මෙගෙන් දා එහුන් තිරින්ගේ හොබුන් ෂෝග මිහා හිසාවුම් මේ වාහක දක්කාලනේ නියුමාය. අස්සලාමු අලයිකුම්.
1: වාලයිකුම් සලාම්.

0: ලකියෝ මම යලංජේ බුරුතන් එළුන් ඔන්නානේ දෝ
1: ආ දැන් ඔන්නානේ බුර
0: මේ මේ බන්දුකවි සුරි මිකොළුගත ආ
1: මිකොළු
0: තනක නුදන් දෝ
1: ආ නේ
0: ආහා
1: ඈ මන්නු කුඩවි මා බොස් වලි මිහින් මි
0: ආහා බන්දු කුඩත දෙ හෆ්තාවර බන්දුවි
1: ආ නේ හරම ඉතින් දැන් කුඩයි
0: එහෙම් වනි බේනු වානේ ෆනර වරක විස්සක දොස් දෝ
1: නිමුනන්න කනාර දිමුනන්න කනාර දිමුනන්න
0: එයා මස් දොස් දෝ මි බේනු වනි
1: ආ මස් දොස්
0: බේන එහෙම් වනි ෆිසාරි දිගු කල මුද්දතේ මි බේනු වනි දෝ තනක ෆුල්
1: යස් ආ එහා දොරස් දායර එහා බලි මි හුමි මේ කොළානේ බෝ අම්බර අනක තුන කියලා නේ මි කොළ අන්නම් මි කිය
0: එහෙම් දෝ
1: ආරන මානෝ දෝ
0: ආරංග රංග बाबा न्यू मार रिक्वेस्ट कोला फमियोती मुझे क्या पता दो मैंने तो हास कोला
1: आह रोहा हम चलेंगे इधर देखें पाहिया
0: ओके

0: කොම්ම හක්තාය කිවස් හෝම දෝහෝගෙරේ අගඩි පනගෑ. අමයකනි නෝදිහයක මෙගහට් දිවහි එෆෙමු.
1: එහෙනම්.

0: මුණියවස් විදවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවෙහි එම ටියුන් කොඳම.
1: මී හියන හියනී ගැනු දිවෙහි එම.

0: Viral Vibe. Viral Vibe.
1: මේ නුවදිහගේ මෙගහට් දිවිහි FM. දිවිහි FM මිගඩීක කුරියන් මිගෙන්දා වෛරල් වයිබ් ෂෝග මිහෆ්තාගේ ගෙනස්තෙමොන් මිදනී ඉන්ස්ටා රීල්ස් තවගේ සර්බුම් වෛරල් වෙෆවා බයිල්ලවත. දෙන් අනික්කාවස් ෆෝරිකද ලවේක ජෙහිලාන විෆාර් මේ හින්දි ෆිල්ම් පටාන්ගේ හිමනාෆවා. ಮಿಲವಾಗೆ ಹೂಕ್ ಸ್ಟೆಪ್ ಗೆ ಕೊರಿಯೋಗ ಸಬಂ ವೈರಲ್ ವಿ ಮಿಲವ ಕಾವಣಿ ಹಫ್ಲಾ ತಕ ಉಫಾವೆರಿ ಮುನಾಸಬತೋ ಗೆ ರೀಲ್ಸ್ ತಕು ನುಫೆನ್ನ ದುವಹೆ ಮದುವಾಣೆ ಶಾಹರುಹಾನ ದೀಪಿಕಾ ಪಡ್ಕೋನ್ ಗೆ ನಿಶುಮು ಗೆ ಹರಕಾತ ಫೆನ್ನ ಮಿ ಲವೇಕಿ ಪಾರ್ಟಿ ತಕ ಹಫ್ಲಾ ತೋಗ ಕೊಮ್ಮೆಹೆಂ ವಿಸ್ ಜಹಾಲನ್ ಜೆಹೆ ಫೋರಿಕದ ಲವೇ.

තියබෑ මීහුන් හෙද්දවුම් වෙස් අධීතිය බෑ මීහුන් අලුන් දිරුවා ෆොනුවුම් වෙස් එම්මෙ නැෆ්සෙන් හෙද්දවුම් ෆදයි මෙනුවීනුවේ හම කශවනු අල්ලෝහි මොළං අස්සවා වඩිගෙන්වා මොළ බල්ලවා වඩිගෙන්වා රස්කලාන්ගේ.

0: sun like a pearl upon the ocean. Come and feel me, come on, heal me.
1: නුවදී එක මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම් මෙගාතුගා

0: best.
1: ගඩි මෙවැනි ෆහෙත් ජහාෆා කුරෙමද ටීටන්විකස් ෂෝ මේ ඇසබ අනෙක්ක වෙස් ෆිනා එහුන් තෙරගෙන් මෙසජ කියයාල් දෙන මේ අහමදගේ ෆරාතුන් ඇසයි මෙසජ හායි ෆිනා කියන තහාලු ෆිනා හම වර බරාබරල් හම්දුල්ලායි ෆිනා උමිද කුර අහමදගේ හාල්වෙස් රංගලුකම මියදු මෙසජ් මි කොල්ලී වර රීති ලවයින් අඩුව හාලම් වෙගේ ප්ලීස් ජහාල දීබා හෙවිෆා මූන් ෆිනේතෝ බයි ජයිත් එහඳානු ගදිහස් හතරේ එහෙම ලස්නකො ෆිනා ಹೇಫಾ ಮೂನ್ ಫೆನೆ ತೋ ಮಿ ಲವ ಅಹಮದ ಜಹಾಲ್ ದೇಣ.

0: best.
1: මේ අරගඩ මෙවැනි ෆස් කඩි 22 මිනිට් හිඟාවක් කුරෙමදෙනී ටී ටයිම් රිකස් ෂෝ මේ හැසව මෙති ෂෝනි මාලවගතු ඇස් සෙහිෆා මාතමව සම හතරගඩි ෆනර මිනිටුක ටී ටයිම් රිකස් ෂෝ කුරිය දාණ එහෙම හුරිහා එහොන් තෙරි නවස් මාතමගේ ෂෝ එවස් දවවත් දෙන් දෙන් මියදු ෂෝක බෑවර්වි මෙසේජ් කුරි ලවත ක රිකස්ට් කුරි හම හුරිහා එහොන් තෙරි නවර බොඩ ෂුකුර අදා කොලමුන් අද මාතමගේ ෂෝ එ දවවත් දෙමු මියදුගේ ෂෝනි මාලාෆ ෆිනා වකි වෙලාන ഹുരി ഹൈ ഹുൻ തെരിനവസ് വരാം പാച്ചവരി അമാൻ രക്കാത്തരി ദുഹക്കങ്ങെ വസ്സലാമലൈക്കും.

මීහුන් තක්වාවරු වාශ අදි එදුවහුගා බෆයක දරියෙක්ගෙ මතින් කමෙ ෆුද්දෙන් නුදවේනේ. අදි දරියකක් වෙස් බෆයකක් කමෙ ෆුද්දෙන් නුදවේනේ. දුවහක තියබෑ මීහුම් බිරුවෙතු වාශි. හමකශවරුම් අල්ලාහුගෙ වාදු ෆුලකී හක්කු තෙදෙ ෆහෙ දුනියේගෙ දිරිවුණුම් තියබෑ මීහුම් හෙල්ලුන් තෙරි කුරිය නුදේ හොෂිකමෙ. আদি মাকারুয়েরি শয়তানা তিয়াবা মিহুম আল্লাহ হামিদু হেল্লুন তেরি কুরিয়া নুদে হশকামে।

0: දිවෙ FM දිවෙහින් නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: කොම්මේ හප්තයි කිවිස් කොම දෝහගරේ අග්ගඩි පනනෑ අමයකනි නෝදිහ එක මෙගහර්ට් දිවහි එෆෙමු
1: ඒ

0: මේකෙන් කොම්මෙ ලබේ කුමිස් පුනෙතෙනී කොම්මෙ වෙස් මීහෙකෙ හයාතුගේ වාහකතකෙ
1: ලෝබි ලෝබි
2: කොම්මෙරයකුස් මෙන්දමු දේ ජහැරු දිවිහේ ෆෙමුන්ති එහුන්තෙරින්න ගෙනස්දනී ලෝබීගෙ එහසාස් දහුගෙ ලවතම් හිතුගෙ තෙළුන් අවස්කොල්ලා තිබාගෙ බෑවිරියාගෙ හඳන්තන් ආකුල්ලවේෙන ලවතම් හමේකනි නුවදිහේකෙ මෙගහර්ස් දිවිහේ ෆෙමුන්
3: Mama, halu kihine?
4: Alhamdulillah. Dari fulu menge halu kihine ta?
3: Aharami mes rangalo. Mama, konka mette ti kollani? Gene mama aharami ngata.
5: Mama ti havurukum ulen kamenne. Aharami ti kan kolla faano.
4: Dari fulu meng haa da rangale. Tiguta mama gatan yas. Mama halu balala. Mama ke kantata kolla deti. Mama varang ufave.
6: Nuwadiha ekem megahertz, Divahi FM.
7: Milam halatif, lam

0: Movie Mode. Movie Mode. Movie Mood.
1: Delay FM, no idea, 1 MHz.
2: හිමබිහි රක්කා තෙරුම්
3: හිමබිහි වැක්සින් දෙඩෝස් හමකරුම්
2: සාබෝන් ලෑගෙන් අද්දොවුම්
3: කෙස්සා කිඹි අලානම අඟයා නෙෆෙ නිවා කරුම්
2: හිමබිහිගේ එවස් අලාමාතෙන් හුරනම මාස්ක් එළුම්
3: අති හිමබිහිගේ අලාමාතෙන් හුරනම එක හෙරිවුම්
2: හිමබිහිගේ අලාමාතෙ ෆෙනිජනම ලස්නු කරවා සිහි ෆරවා හොද්දවා
4: සදවද ඉෂින්ද
5: ಕಮುಕ್ ತೋಳಗೊಂಡಕ್ಕೆ ಗೋವಾಲೆವಿ
4: ಸಾಧುವಕ್ಕೆ ಹವಾಲ್ ಕುರ ಕೊಬ್ಬೆಮ್ಮ ಸಿಕ್ಕತೆ ವರ ಫರ್ವಾತರಿ ಕಮಾಯಕ್ಕೆ ರಂಗಳ ಕುರ ಮೋಜವೆ ಅಹರೆಂ ಬೆಲಿಯಸ್ ನುಬೆಲಿಯಸ್ ಉರಿಹ ಕಮೆಸ್ ತಿಕುರನೆ ವರ ಜಿಮ್ಮಾದಾರು ಕಮಾಯಕು ಏಕಂ ಫಾಹಗಕ ಶುಕುರಾದ ಕುರಂವೆಗೆ ಗೋವಾಲಿ
5: ಶುಕ್ರಿಯ ಸರ್
4: ತಿಗತಂ ಅಬದೆಸ್ ಕುರಿಯದ್ದೆ ತಿ ಹಿವ್ವರ ಫರ್ವಾತರಿಕಂ ದೂಕಣ್ಣು ಲಾತಿಂಗೆ

0: නොදිය එක මෙගහට් දිවහිෙක්ක අබදුවස් එම්ම ගාත.
1: මේ මුහම්මද අහමද තිබේ ෆරුන්ගේ ඩොක්කේ.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙත් දෙනුමුග අබදුවස්
1: ලෝබි ලෝබි

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆු ෆිල්වැද දෙනුමුග අබදුවස්
1: ලෝබි ලෝබි

0: දිවෙහි FM 91.1 MHz. දිවෙහිගේ මොනිෆු ෆිල්වැද දෙනුමුග අබදුවස්.
1: ලෝබි ලෝබි